ලුංජත මුංජත මෝන ජතා තර අංක කව් මරණා තාසේ සේවියලේ රාමනා රස්නා රාම නාම හිත ජාතේ කහා කර ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ ඖෂධ ජානේ අංක තව මරණා රාජ කෝග අර ඡත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝබාසක චන්දන අංක තව මරණා বেদ পুরাণ সিমরত সব খোজে কহু না উবরনা কহু কবীর ইউ রামে জম্পো মেট জন্ম মরনা আশা ফিল রবাবি বলদ পখাবজে কৌয়া তাল বজাবে পহর চোলনা গধা নাচে পেশা ভগত করাবে রাজা রাম তক